ලුංජත මුංජත මෝනජත තර අංක කව මරණා තාසේ සේවියලේ රාමනා රස්නා රාම නාම හිත ජාත කහා කර ජමනා රහව ආගම නිර්ගම ජෝතික ජානේ බෝ බෝ ව්‍යාකරණා පංත මන්ත්‍ර සබ ඖෂධ ජානේ අන්ත තෝ මරණා රාජ පෝග අර්ථ ශත්‍ර සිංහාසන බෝ සුන්දර රමනා පාන කපූර සෝබාසක චන්දන අන්ත තෝ මරණා বেদ පුරාණ සිමරත සබ খোঁজে কহু না উবরনা কহু কবীর ইউ রামে জম্পো মেট জন্ম মরনা আশা ফিল রবাবি বলদ পখাওজে কৌয়া তাল বজাওে পহর চোলনা গধা নাচে পেসা ভগত করাওে রাজা রাম তক